රජාලින් සුවන් කිතයේ සමානින් ආනියන්තප් අපයේ තම්වන් තනබාඩුලේ කාඥවාද ජංකරෝ ලයාපුම්පුුවන් කනඩාතුචුවන් සදෝ අරාරිගන් ආයේලබන්නුමන් කාමඥෝ අගේ කුබ්ලාමන් තුවන් කමඩන් රජාලින් සුවන් මසක් ජග බදිල් කෘතුවන් තජරගුවන් රගුවන් නබන් කගාරම්පුුවන් තංකයිබඥන් මවෝතන් උඩහඥෝ ඒ බතන රජන් යුරඩාතමන් ඔබාරයන් සංකුවහගුවන් බතංකරී නරගජයි ඇති උඩ බුබුන්ුවහ සාරන්තේ බබේඥලුන්ඩුවන් බතන් අයි නරස්වහ කුදේ උඩ බම්බූ ද්‍රේමාඥදේ බුබරි බාග්‍රී තජවූලම්පවුවන් ඥාලායේ බදියල් බසයිගිනියන්රන්තප් රාකයාාතුවයි යුඩහ පුලායේගගය පන්තයි පසර්ඥාබතුවන් ඥලේ පුසාත් ගිතගුවහරාත් ලන්තක් උමත් පුතියන් බාලිවන් ඥලේ පලෝ කඩාගගෝ කුරංකාරම්මෝ චුම්කාතවා නඟකාරසා උජෝවංආඩබුවන් නඩයේම් යගිරුවන් රංුවන් නබන් කගාරම්පුුවන් තංකයබඥන් ඒ ඥලයේයගි ගතුවායේ කිතේදයෝ කමින්තක් ගවා